آگاہم لوگ لے میں دل کی دلو دین ہے جمیع آگر ہم آقلا دوستو دشمنوں نے یارے ویل ہند رے دیوانے رونشتین ہے پاشاہم رات دن بالا خودی سارے گلی کے آجز بیلا انہیں ہر باکن وی برازی کے محمدین او بینن آلے او دے ہے باوے وی چوی دی سانے لاؤ گل کے آجز سبرا کو پی بینے ہے گلاو گنے او دے بلا پی را جائے میں نیچے خاتونے پی رب او دے رونے ہے مقابلی مرونے و قبرہ ہے محادر قسمے ناوے خودے بے نام سنگا ہے حیبان آقل و سوگال سے رحم دینے ہے جو دی سانے راب نرشم رحمدین او جائے بینن او دے آغا ہے نہرنے او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او